0: ඔබ මේ එක්ව සිටින්නේ OFM රේඩියෝ සමගින් ධනෙඩින් නගරය ලොවට යා කරන.
1: Whakarongo mai ki mā te oroka ora. Join me, Vicky, on Tuesdays at 5 for an hour of